ගරිනයාවයි කකියකදර තුහාරෝ නානකුණු සංමෝයෝ ධාරෝ සොකමනී සොකමර ප්‍රමණාම පගජනාකේ මන විසුරාම රහෝ ප්‍රවකසුනන් ගරවනාම් බසාය ප්‍රවකසුනන් දුූක ජමනස්සාය ප්‍රවකසුනන් කාල පරහර.